දීන ජමීන ජමා ජේර චයන් සරවමකී නමකා ජේ රාගන රූපන රේඛ රුඛං ජේ තාපන සාපන ශෝක සුඛං ජේ රෝගන ශෝකන භෝග භුයං ජේ ඛේදන ભેදන ඡේද ඡයං ජේ ජාතන පාතන මාත පිතං දේ රචයං ඡත්‍රි ඡත්‍රසිතං ජේ රාගන රේඛන රෝග බණං ජේ ද්වෛඛන දාගන දෝඛ ගණං ජය අණ්ඩේ බ්‍රහ්මණ්ඩ රචයෝ දස චාර කරී නවඛණ්ඩ සච්චයෝ රජ තාමස තේජ තේජිකයෝ අනුභව පද ආව ප්‍රචණ්ඩලියෝ ශ්‍රේය සෙන්ධ රූපෙන්ද නගෙන්ද නගං ශ්‍රේය ජජ ගන්ධර්ව ෆණින්ද භුජං රච දේව දේව අභේව නරං නර පාල රිපාල කරාල ත්‍රිගං කයි කීට පතංග භුජංග නරං රජ අණ්ඩජ සේතජ උද භුජංගීයේ දේව දේව සරාද පිතං ගණ ඛණ්ඩ ප්‍රතාප ප්‍රචණ්ඩ ගතං ප්‍රභජාතන පාතන ජෝත ජුතං ජේ තාතන මාතන භ්‍රාත සුතං ජේ රෝගන සෝගන භෝග භුවං ජේ ජම්පහ කින්නර ජච් ජුවං නර නාරණ පුංසක ජාහි කියේ ගණ කින්නර ජාච භුජංග දියේ ගජ බාජ රථාදක පාණ ගණන් පද භූපත භාගිකත භාන්තුවන් ජෙහෙ අණ්ඩජ සේත ජේ රජං රජ භූමාකාස පතාල ජලං රජ පාවක පවන ප්‍රචණ්ඩ වලී බන ජාස කියෝ ඵල හූල කලී භුව මේර ආකාස නිවාසිතං රජ